0: 문이 떠 있다.
1: 가기 아와 데.
2: 에, 띠우야고이. 그러게 된다랑아. 떼웅 기비야고이. 다마 오메드기고이. 아 그렇게 난다랑아.
3: PMN Cook Islands.
4: 주랑아 노도다 도레바.
5: 센트 타이토케로 마니엔오 에투안토라 오이데타이 카우오 노와이카토 테아투기 웰링턴 팡아누야타라 페라카토 카로멘도 베이플린티 에와이다라파 투아토데타이 카우오 에티투오티게야 웰링턴 팡아누야타라 에티투오 동아 오와이다라파 No Gisbane Turanga Nuiakiwa e Hawke's Bay de Matawa Maui, Mane Neua, ko te uara au ki ka atotoa ki te tua akarua e pera katoa ki te tua tonga. No te waipaunamo, mei Nelson Wakatu, Marlboro Waihara Keke e Canterbury Waitaha, ua ua inara tuatau te tai ka maru te ua, te maatanga rā te teme, Mane Neua. No Bula Kawatiri e Grey, te tai au atianga. Kaua, te rara oki, ka mānea I te maatanga o te teime. No Otago, Southland, Murihiku e Fiordland, ati angatata I kaua, ati angatata I ka tōriri I te tuatika I Southland, Murihiku. No te Chatham Islands, Wharekauri, mānea ne ua, te rara oki, me ua mai, ko I ai. Ko te tūtua tēnā, no tō tātou rewa, no Aotearoa nei, ki o rāna ki o koutou, me I teki maata no tākoutou turuturu urai, I tā tātou porokorāmu, pīmonu kūki aran, I runga I te 531 PI. Ta I ānere e rua, tō putarua FM.